තකයි වේනුන් ගස්තග බගීචා තකයි ඒගෙ මේවා ආයි ඔට්ටර් තෆාත් වෙගෙන්වා හැල් කදුරු රුකායි ගොවාමයි එවත්තර් වෙගෙන්වා හාල් ගයියායි එවත්තර් වෙගෙන්වා හාලුග ජෑතුඥායි අන්නාර් උෆෙද්දවි රස්කලාන්ගේ ඒ ගස්තකුම් මේවා අත්විජ්ජ නම එ මේවායින් ති්‍ය බෑමිහුන් කාශ අධි ගොවාන් කඩා දුවහකුම් ඒග සකෑ දේශ අධි ති්‍යබෑ මිහුන් ඉස්රාෆ් නුකරාශ එහෙනී හමකශවරුම් ඉස්රාෆ් කුරා මිහුන් දෙකෙ එකලාන්ගේ ලෝභවෙ බොඩිගෙනෙනුවතේ.

0: මේ දැන් හම එකද මිහාරු ගොත බොනක් වඥ සැටකුරන් ගොල යරුග මිහරිහා වාහකෙ විස් අන්නාන රීතීග දාම සී දෙකේ පුරුසූර හම හඳෙකේ කූරු මෙන්නතේ දැන් මිකාද හොරිහා තවරීපුග බහෙ ඉවවාන ගත සැටකුරන් ගොන්න සැටකුරන් ගොන්න දැම් ෆහුන් එකද ෆූහිවීම හම ඉදි කොල අම මේ දැක්කේ හොරිහා වාහකේ අනෙක් කොළුන් අන්නා නේද ඒම මේ දවුණ විස්නාදන් ජේකංකම් මේ වුණා නේද
1: ඔතන ආගඩි 33 මිනිට් 50 සෙකන්ඩ් හිඟා ෆාගුන් මෙන් මවුලෝවා එක්ක කුරේ දාන් තෙම් ෆෂාණි අරගුන් මෙන් ගෙමියදුගේ මවුලෝවා කි නුකුල දෙන්තර කම් හුන්න මේ හුන්න ෆහි මාහොල කායිම් කො දිනම කුර විදානි කන්ත තේකේ කො බාහිය අරගුන් මෙන් ගෙමියදුගේ ෆුර්තම් බෑරෙක් ගොතු මේ වහදක් කරානි හසන්න අස්සලාමු අලයිකුම්
2: වාලයිකුම් අස්සලාම
0: හසන් කීරත්ත
2: අල්හම්දුලිල්ලාහ වලමයි
0: ලක්කත් යා කියා සාබේ හසන් තේ ඔළුවනි
2: තාතලොග
0: තාතලොග
2: අප්පා
0: තාතලොග කොන් රෂෙබ්බා
2: වා ඉංගුරාදු
1: රා
0: රා තායන් නොන් රා දුත්තු ඉංගුරාදු
1: ආ ඉංගුරාදු
0: වඩියත්තු
2: වඩියක් පස් වාංජය ත ඉංගුරාදු වෙජ්ජේ
1: එහෙන්තු කොම්ම සර්ක හුන්නාන් දෙත්තු එකම් ඉංගුරාදු වෙච්චා
2: එහෙනුනේක ඉංගුරාදු දෙපොළ
1: නුවාණි අහෙම
0: නුවාණි දොත්ත
2: කොමදෙච්චක එක්කාරණ යන උන්
0: තා කියනත් දැන් කිස්සර වඩාම ගෙස් තම් බොඩ මිහාරු ෆයිබර් මසක් එක්ක කන්නේ ගොන්නාණි
2: ලකුඩු ගෙල්ල නිවිච්චෙන් උන්
0: තා එහෙන්ද
2: බබ්බ මිහාර කිස්සර වඩාම ගොබ් මිහාර කොතු මිහාර හේනු අනේ ඔඩේ වස් මිහාර කොතු ඉන්නේ
0: ආහා තේ දැන් වර දෙර කොන් තිදනි
2: මිහාර මිහාර මිහාර ඉන්න රෝල් ඔෆිස් එකේ ඉන්නානේ
0: දේ අනේ ෆයිබර් මසක් එක්ක කොල්ලංගෙන් ගොලේ
2: බාරවම මෙර කුරේ ගාම හඳාගෙන ඇරුවාම අනේ නඩේ ෆුඩ් දෝන්නේ මේ පහන් දමාප කුරිමත් යනක ඉන්නානේ මිසාර කපුනේ කොමඤ්ඤා මේ අනේ ෆිනිෂින් වා දෝන්නේ
0: අබොද නිමේ දෝන්නේ මන්නම් ෆෂා දෝන්නේ
2: ෆෂා දෝන්නේ නිමේ දෝන්නේ ඉන්න
1: අනේ
2: අනේ අනේ ලදරියන් අනේක ඉන්නානේ පහතුක ඒ ලදරියක මේ මිසාරක දෝන්නේ පත් නිමේ බාර මිසාරක කොමි අරගෙන අමිර දෝන්නේ පුඩු කුඩු දෝන්නේ ඉන්නානේ තාග සාරක බුනේ කොහොමද මේ බාරක ෆුඩ් ෆනරක ෆෝටෝ සෙද
0: දෝන්නේ
2: එහෙම නිමෙන් බෑද
0: නිමෙන් බෑ
2: මිහාරයිත් ගෙල්ලි නොස්කන අලගොර මන කම මිහාර
1: බඩු වාහකෙත් යොත් ඒක දක්කම් විජය දක්ක
0: තාද වරන් හොනර් වෙරි මසක් කත්තේ අවුන් මෙන්ගේ තෙරෙන්
2: වර දෙර වේ අස්තු මිහාර ඒක වඩා අස්තු ගෙල්ලි තියාම
0: ආද කිනතෝ මිකන් දිරුවා ආලක් කර වෙන්නේ දැන් මියදුක මවදු වෙන්නු
2: එක ආලක් කර වගේ කොට ගියාම මම ෆෑබර් මසක් ෆෑබර් නත්තලු ඔති
0: දැන් සමානක් යන්නට කල බදල් විස්තොත් මේ නුකුල දුන් තරිකන් හුන්න මේ හුන්න ෆහි මාහෝලේ කෑම් කොත් දින මක්කර විදාන
2: කාන්සිදුන් හම එබේ ෆෝන් හම හාසකෝ මිසාල කපුනේක වඤ්ඤ පන්තරුක හද තනෙක තනෙන් හදායගෙන හප්තයක එද්දෝ නමස් එක්කල නුකුල දුන් තොන්න මේ හුන් එක්කොල්ලාගෙන මේ හුන්න එකු වගෝත හේද කොල්ල දීසි කමුග වඤ්ඤ එමි හොන්න වරන් උපාවල දොස්තක දෙගෙන එදවහක
0: නෑ
2: මිනස රස්සෙව තියෙන්නේ අමසාලක අමත අම්මතිය පතිදී හැම කුඩා කුඩා කුදින්න මෙගොනේ මිසාලක පුනේ වෙන්නේ හැම අදි විශ්වාසක සද්දි සෝලක හර නුවානේ කුදින්න දේව තියෙවි හැම මිසාලක අම්මතිය ඒ කුදින් මෙස් ගෙන්ගොස් ටිකින් මින් තනින් හදාලා දීගින් මිසාලක කුයින් ගෙන්ගොස් ටිකින් එම අවදා දෙන්නේ
0: yeah ah tivistan ama mi mohim kamaka vedane mi onna fire kan dibe kamaka vedan ekoden agun menge tere e buleta anukula dun terikan hutta sama mujtamo ge tere annuku me eke eke masak ettakko khidumettan hodan eke eke tantana amilya mi gosken khidumen hoda mi ikahala eke faraettan e bule otto em vima agun men mi adu mi ahalani එමිහුන්න ෆහි මාහවල මිසක ඔෆීහක ගොස් ඒ ඔෆීහකන් අනු මේ හිඟා බිඟා වලමුග දත්කමෙන් හුන්න මීහකම වඤ්ඤා නොනි ලෝෆ මීහකම වඤ්ඤස් එනෙවිස් එතන වන්නම් ෆසේහ ගොතෙන් ඔන්න ඇත
2: මිහාර ඔබ ගම ගින තන්තනු ගම අයව විපි හමරන් නුකුල දෙන්තරක හුන්න මිස් මීහුන්න තියපනා ගොත හම එක වාසීපත එකි මිසාර එකි ෆන්තික් පුදි දො පන්තිය කුදි මිසාරක පුනේ කවඤා ලොලුග මිසාරක පුනේ ෆේම් අපේපති කුදින වාසීපා දීප මිසාරක මේ වායෙන් ඔයප කණයි තුගේ මස්සෙක් නුකෝ වැක් කුදින වාසීපා දිනීම සම කොම්මස් කහලා අනකච්චෙන් ඉන්නාද මිසාරක පුනේ කවඤා තියබුණා පුත මිසාරක බයි මිස්කින්ත කුව තියබුණා මිසාරක නුකෝ දෙමිහුන් ආරම්භ රේබ ෆ්‍රෙෂ් ඉරි ඇච්චි
0: ನೋಟ್ ಕೊರೆವೇನು.

0: ده كي هنگو ما كل ده في بار بار كل ده تا
1: شكي زوانا ميكي يعني وسي هم دين هنوان اي كده شاس من تارون ميني كاسي هون ترنگ خيال فرتكا اي كي كوريا دامي فشني مفارا ومن جي باوري اكي يوسف
0: السلام عليكم
2: وعليكم السلام ورحمة الله وبركاته
0: يوسف بعد جواري هندونا كنا يدن كينا توها الله هوا
2: اللهم دهران علي راكولي
0: تنجيزا نعم ده يوسف كبخ كيا سابق
2: ني ماله باكلو
0: ಬಾಗ ಏನು ಯೋಸಫ್ ಅಪದೇಶ ಬಾಗೆ ಉಳು ಬನ್ನಿ
2: ಬಾಗೋಳಿದ್ದು
1: ಯಾರು ಯೋಸಫ್ ರಾತೋ ಬಾತೋ ನಾಹಾಶೋ ಬಾಯೋ ಬುನಫೋ
0: ಅಪದೇಶ ಯೋಸಫ್ ಕಾರ್ಯ ಗೌನ್ಮೆ ವಾಹಕ್ಕೆ ಬಾಯ ವಣಸ್ ಮಸಲೆ ಎನ್ನತೆ ಎಕಮಕ್ಕು
2: ಯೂಸುಫ್
0: ಮೆನ್ನದ್ದೆರ ಖಾಸ ಮೌದು ನುಕುಳದನ್ ತರಿಕಂ ಹುಣ್ಣ ಮೀ ಹುಣ್ಣ ಫಹಿ ಮಾಹೋಲೆ ಕಾಯಂ ಕೊದ್ದಿನು ಮಕ್ಕುರ ವಿಧಾನ ಕಂದತ್ತಾಕಿ ಸಿಂಪಲ್ ಕಮ್ಮಿ ಕೊಲ್ಲಿ ವಿಧಾನ ಮಿಸಾಲ ಟೇಪ್ ಫಸೆ දැන් ඒකම කොල්ලීම එකම වර බොඩ ෆසේහක මේ බදල් වෙගෙන දා කංකම් එපහුරේ දත දැන් එක මිහුන් ගැක කහල නුකොල දුන් තරිකන් මිහුන්නනි දැන් කුරින් මේ ෆාහ කොල්ලී හැ මිහර දැන් වරගින බස්තතුරත මාලය සරහත් දුගේ බක්කොරේ වේ අධි රාජ්‍යගේ හැම් බය සරහත් අවගස් බක්කොරේ වේ ni marukolli kon tanakakkam bunelu
1: tunige hentantas ama kahal gotkatta mi hunna ni detto
0: ya
1: anke sentre karume wah dakkalan assalamu alaikum
3: wa alaikum assalam
1: mi abdullah shafiq arabajur hendana kede ingeto
3: arabajur hendana kazi to anaswa de hunna
0: ya ginata alawa
3: ಶಫಿ
4: ಮಿತಂತಾಂಗ ಮಿಸಾಲಕ ವರಂ ಹೆಲ್ಪ್ಫುಲ್ ಕಮಕ ವಾಣ ಕ್ಲೋಕೆ
3: දැන් දිවෙහි රාජයේ අඩු කහල කොම්මස් චැනල් එක මෙදෙන බොලන් උඳ ගෝවා ගත කන්න එකම අඩු අහලම් බේනම් වාමීහයන් අඩුයි වේන කොඩ වරග ස්පීකර් එර වර ගින මිහුන් එච්චිහි මේ එංගේන ගඩි දත්ත තව කමහාරු ගඩින් අසද්දේ එන් දිවෙහි රාජයේ අඩු මුනාඩු ඉතුරු ගඩි වොයිස් ෆන්ක්ෂන කනු දාවේ ඉවේන මෙහාරු මිහම AI වර ගින ෆීචර්ස් තම බහුරි මේ ඩිසේබල් ඉතුරු එහි වේනම් වාබේ ෆ්‍රොන හදාසයි කාලේ චාගුම් මෙන් මොජතම තාරප් කොල්ල වෙන කොම සම වර රංගවන් මිසල් මිස් කිත් උ කැරි මියනි මේ මස්ජිද මියනි මස්ජිද කන් එගේ කොට ඒ කහල බර බෑවර කන්දත්තකෙන් එබහුරි දැන් අලුගුම් මෙන් රුෆියාග ඒ ෆීචර් එක ඇංගිල බලත ඒ විස් වර රංගලු කම රුෆියාග අජස්සාලිම ඒග එන්න මේ එම්බස් කොෆින්න කොට තන් කොලෙන් ඒගෙන් එගෙන ඒ කෝචික එක දෙන්නම් ඒ පිටේවා දීප හොන්න කුදින්නම් එකම කොමකම මෙහෙක එවස් නැංගි එන් එම් වීම ජුම්ල ගොතෙක්ග අලුවන්නහම උෆා මිහාරු කුරා හිසාබ මඩුමඩුන් කන්තත්තන්ගේ බරංගලු වේ එන්නම මේ හියා ප්ලේට් කහ තන්ත මිහුන්න ලිෆ්ට් කොට එච්චි අදියස් බොඩන් එබජේ හම රංගලු වා දැන් අනෙක්කමක මෙන්නනේ මේ ලොකුලේ දුන් තෙල්කන් හොන්න බේසලොන් එබජේ කැටගරයිස් කොල්ලෙන් අදි මිහාරු බර පොඩක් සාක මේනි බේසලොන් නැකි ෆ්‍රොලි ගොන්ඩි ගේ එනි බේසලොන් නැකි ෆෙන් මොගෙ නොකල දුන් තෙල්කම එනි බේසලොන් නැකි ඉව මොගෙ නොකල දුන් තෙල්කම දැන් මේවනි බේසලොන් නැකි විෂ්ණු මොගෙ නොකල දුන් තෙල්කම අරුණ කුරි දොය ග දිමාවි කම කිය හව විහාරේ කොන් අරුණ දෝමති ෆෙන් මන්දරෙන් යක් දනක ෆනර වර කහරු කුජ්ජ විහාරේ ක වන්නනේ දෙන් එනගේ බප්ප කන්නේ පහත බහුරි එහෙනේ ඒ සිරින් බේසලා හුන්න මේ ගඩනක දිහොරක ෆෝට දුරුගදේ කොච්චහම සිහාරය වදෙප වර මඩු මඩුම් කොම්ම සෙච්චිකේ ප්‍රතම් බොනේ ලෙදෙන් එතාංග සේතකන් ඉන්නේ විදේශි බේසල දෙන් එනගේ ඒ රියක්ෂන් නැගතුන් ඒ කොච්චහම අන් හෝරාලි ගොතන් රෙක්කුග හොරි හොරියා දලත නග පුරවත් දෙන් ඒ හිසාව දියාම කොල්ලියක දුවෙප ඒ පහත බහුන්නේ බලහට්ටවා බේසල උනේ මේ නැකි මිකාල කොච්චකේ තෝ එමෙන්නම ඒරු ඒ සේතු මිහා මියුම් හලෙල්ලවා රොටිගතරේ දැන් අලුගඬු උනේ සේතු කාර අලුගඬු මේ දලතක අගදෙන කාරේ වගතු මුට්ටා රදීවාහ දෙක දැන් ඒ හිසාව කන්ත ජංගොස් කිම් එම් මේ කන්ත මිතිබේ මී හුන්න එකල ට්‍රේනින් නෙන් එව ලිබෙන්දේ එදත්ත මිකාල කොජ්ජෙන් හුන්නානි මිගයක් ගන්නක මිකාල ගොතකෂය මීනගේ ඇටිටියුඩ් මෙහෙම මෙවනි කුල්ලිය සංහම් හොරලා මෙයක ඔය සිහාරේකවද දාලුතන් උතා නුදානකම් කොමන් සෙන්ස් උන්න මීහක මෙහර බැදේ නැත්ත එනගේ මේ සිකුණී ග කොම්මස් කා නොකොල දුන් තෙරිකමෙන් හොරේ ගෙන් හෙන් යවි එහෙම එකහල සංකම් ඇට්ලිස්ට් මාෆ් කොල්ලේ වරු දැන් ඒ සිචුවේෂන් හමදස්සාලේ වරුගේ ආම් මේ এডুকেෂන් එක අලගන්න මම එබ දෙන් දෙලත් ඒෙන් ජුම්ල ගොතේ ගාරොඬ දන්නවාලන් හරි වා
1: ආද රංගල් වර බුඩ ශුක්‍රියා ඉංගේතෝ
3: ආද
1: වාකි වෙලා
4: වර ඉනකංක පහක් තෙබා කෙදෙන් අවුල් මෙන් විශ්නම් බහට්ටන් ජෙහෙ එකම
0: කි දෙකේ මීහුඟ මීහුණනි හැකි නුකුල දුන් තරිකං දැන් ශෆී ෆාල් කරේ විහෙ විෂ්ණුමුග නුකළු දෙන් තරිකං හුන්න මීහුම් වෙස් කොදින් වෙස් එප උලේ දැන් එකංකම සමාලුමුග බෙලෙනි වෙරින්නා আদি එහෙම මීහුම් වෙස් එකංකන් දෙනගතුමකි ඒ වර මොහිම කම කමෙ දිමා වීම එකමෙ හල්ලු කොල්ලානේ ඒ ගොයි මේ එකම නෝනි කුරිමති ලානේ ගොයි ඒ එම්මෙ මස්ලහ තුරංගල ගොතකන් එම්මෙ කංකන් හල්ලුවානේ ගොතකන් එකංකම කුරිමතිලානේ ගොතේ මෙන් එංගිෆ නෝනි දස්කොෆ උරුමක් ඉවරම් මොහිම් මොකම කේදොත් සිනත් වර්ග දින වාහක දෙකේම මෙදනි
1: එහෙමම ලා රහතෆාත් කොල්ලා

0: රසනා බුණ මගේ දෙය මෙන්න කි විසාර ජෛපති වේදේ මියුම කෝකු දෙස්ටමෝතරේ වණි මහී වණි දේ රාහමත්තරේ අසන එකන් එවාගොත කි එච්චති කොදටි රුලිකම් සඳාන නැතන මේවා ය තරුකාරිය දරුඛාණය আদি රීතිවා සාමාන දැන් මච්චනර රහෙර බදිගේ සාමාන මිගුනි දැස්සතුගේ තවයා ටක්කා බ්ලෙන්ඩර් තක මයික්‍රෝවේව් ත සීවාන උරාද පාන මේක ව්‍යාපාරික කොල්ලන් එන්නේ පසේ ෂොපින් මෝල් එස්ටමෝ උල්මාල් ඕපන් බිදාම රාසි ස්කූල් කා ෆොන් තතෙන් නොය හතර සුමෙන් එකෙන් එක
1: කුලිබර ලෝපකුරපා පරාත්තක ખાසක දිවිනාජේ ගඩුම් ගෙනස්තෙනි
2: කුලි කුලිපත් හෆ්තාගේ එම්මේ පාහක කොල්ලවේ කුලිවර ખબરතක රාජ්‍යයේ එකි කංකුල්තවගේ දඬුතකුන් පෙනුණු හීනු කුරාපදා හැරාන් කුලවණිවි නතිජාතක බේරු දුනියගේ කුලිවර ખબરත තාසා කමයි
1: ජුවාන් ඇත්ලීටුන්ගේ උම්මේදී දතුරා කාමයාබීගේ ග්‍රම් සිල්පුත
2: කුරිය රේෆාවා පෝරිගත මුබාර ඇත්තකා එම්මි අවහ පෙන්නානි මිෂ්තවගේ එම්මි පහුගේ තයාරේත
1: අදිත දොහුගේ හැඳුනි අක්කටතිරිහුම්
2: රිපීට් හෝම දොහුගේ මෙන්දුරු එකිච්චහරි
1: එංහා සතරස්තයක සාඩිස් නුව එක් කිලෝහර්ට්ස් මීඩියම් වේව්
3: මීඩියම් වේව් අඩිහනුවේ මෙගහර්ට්ස් FM බෑන්ඩ්
4: දිවහිරාජ්ජයේ අඩු

0: صدق الله العظيم.
1: තේසවි කීර්ති කුරුවන් කියවු. දැන් අනිකාවස් කුරියදානි හිදාතුගමගු මේ ප්‍රෝග්‍රෑම් එක.

0: એના બે ભયંકર બફાદી અમેરિકા દેખોળા જબ્બુગવા તફાત એકી જાસૂસી સેટેલાઇટ તકું હરકાતેરો મુંદાકમ ગવાણમ એફદ સેટેલાઇટ તવેસ હજા કોલ્લું નોત નત્તાલ મટ્ટક જબ્બુગ કોમ્મેહમેસ હથિયાર તબ્બહટ્ટં જેહેકમુગા વેટ્રોઈ એનાગે ભયાનુગ એકં ઇગુત ફા કોરબ્બાફ દે મ્યોતી મિહાર મિમસ મિગુતં ઉતમા ગુળિગેં රශියයා ඇමරිකා දෙමද මති මිකම වාංක රබන ඉතුර ගොස් මිකන් කුබරි කරුන් රශයාගේ ොරි මිටසජ ලවරෝ වාදකම් යන්කරවාපු වේ. ඇමරිකාග මිබුණා ගෝල්ඩන් ඩේම් ගෝල්ඩන් ඩෝම් මී මශරෝවකි වස්මී එහෙහි ගමතකොන් වරබඩු නුරක්කලය ගොතුක එකකම් වාකමග වේ ලැවරෝ බයන්කරවා එහෙකමු ඇමරිකායින් මිකුරිය ගෙන්දා මශරෝවකි මී දුනියගහම් වකි හමයින් අදි උසූද බදානුලා කරේ ගෙන්දාකමය ගොතුග වෙස් පහ කරයකම් ගවේ ලෙවරෝ එකං එකුත බයංකරබාප එකුතක් කංකං කරමුන්දාකම ගවානම රශියයාගේ පරාතුම් වෙස් එකම ගරද්දු ෆියෝල්ත ජබ්බුග අලානිකමෂා රශියයා ලිබිෆවා ගාබිල්කම් ගතිරෙන් දුනියේග රශියයා මිහාරු උපදමු මිදා තපාත් එක කියයා ඩිෆෙන් සිිටම් තබේනු කොගගේම වකින් හාසකෝ ජබ්බුගවා සෙටලට පින් පොයින්් කොෆ ගොබ්වාලුන් ඒයි රශයන් හෝදාපුවා ගාබිල් කමිකම් ගවාතීවේ එද වසිලතවක බේනු සිිපන් ජෙහි ජාතගේ කම්වෙස් කුරිය ගෙන්දානකමගේ ඉන්සාර් ලෙවරෝ වේ දෙවාපදෙන් එගි වඩා අන්නවානේ මිකංකම් මිගතන් ගොන් ඉරුගා ඇමරිකායින් ජබ්ග හතියාර්තන් හරුකරම් මීමමා කුරින් වෙස් මශරුව ගොතුක පශාගෙන් කුරිය ගෙන්දියකම ගොතුක පාහකුරවිගෙන් ගොස් පොති ඇමරිකාගේ කුරියග රිපබ්ලිකන් පාටික රයිස්රෝන ්‍රේගන් අවාසේක අඩ්‍යාග හරතව ගතරේගේ ඇමරිකායින් ස්ටාවෝස් ප්‍රග්‍රම්ග නම්ග වනී මශරුව පශාගෙන් කුරිය ගෙන්දවම් පට්ටවා පැහෙන්නමයිස් වකිසාාවකුන් මශරෝ මඩු ජෙහි එවතන් එකක හුට්ටාදී හරදු ඉන්තහා බොඩුවගෙන් කමග වායරු මිහාර අනෙක්කා මියති ඇමරිකාගේ රයිස් ට්‍රම්ප් ෘතමරයාසි දවරග ස්පේස් ෆෝස් එක්ලවාලෝමා ගුලිගෙන් මශ්‍රවාදුන් අනෙක් පෙරිගෙන් ගොස්වා දෙ මිකමුග ඇමරිකාය මිකොතක් කංකන් කුරිය ගෙන්දාරුග චෛනාග පරාතුම් වෙසද රශයාග පරාතුම් වෙස් මිකම ාර වෙරිවේ මිකම රද දෙවේන පද වශීලත්ත ජබ්ග ගාමිකුරම් දාකම් වෙස් වනී පහා කොරවිගෙන් ගොස්වයගතුම් චෛනායන් වෙස අදි රශයන් වෙස් මිහාරු උපදම මිදා තපාතිකක අස්කරී සෙට්ලයිට ගේ බේනුම් හිපේන එකමග වේ දුෂ්මනුන්ගේ සෙට්ලයිට නත්තාදු මට්ටකා අදි හවලදී එහෙනිහෙන් දුෂ්මනුන්ගේ ජාසූසි සෙටලේට නත්තාදුම ගාබිල්කං හිමනාගෙන් ආභාවතගේ ගොයිගත ජව්ව සෙටලේට මිහාරුම් චෛනාය රශයාගේ ෆරාතුන් දූකරමුන් ගෙන්දා තීවේ මීවෙස්මිකමුග පාහා කොල්ලන් ජෙහේ අදි දෙෆරාතුකු දෙමෙදුගා වර බොඩ් වාදෙන් හිඟාපානකමය ගොතුක මිකංකම් පාහා කුරවිගෙන් ගොස්පා මී ඔතී.
1: නැසෙන් මේ ඇමරිකාගේ මිසයිල් තමි ජපානුග බහටමන්දාතී දෙන් රශයාමිවනි ජපානන් ඉන්සාරුතීෆ දෙැ මියායකිග මි කොංකාල මස්සවතකේ මිකමුන් නිකමදානතෝ.
0: ඇමරිකාගේ ටයිෆෝන් මිසයිල්ත මිහාරු ජපානුග රුකරවාදමන්දාතිව මිකං මච්ච රශයන් වේ වර බොඩ නොහුම් පාලුකො පමී ඉන්තිහාය සරහදදිීපේ මුරග සදාමකම රක්කාතරිකං ජෙල්ලිගේ හිංගාදාන එකමග භයංකරෝවමුන් රශයාගේ ෆොරින් මිනිස්ටිග ස්පෝක්ස් වුමන් මරිය ජහරෝවා මිකං ගච්ච වාහග දක්කවමුන් භයංකරවාාවේ ජපානග පරාතුන් මිහාරකුරි මිසයිල්ත හම එක්කො නගම්වී කමග එතකෙති නගා ජපාන් සාෆකොක්ගේ මෙනුවී සරහද්දි සදාමතා රක්කා තිරිකංගායම නොකරවෙනකම වෙස් වේ මරිය ජහරෝවා ඒනගේ භයානුග එකන් එකුත පාහ කොරබා දෙ මිකමග ඉගින් ගොස්ස මිහාර්මයොතී මි ටයිෆොන් මිසල්තවගේ රේජ් නුවත දතුරු කර දුරමින් ගෑගනක සෝල්ස්තේක කිලෝමිට හුරීරුග කිවෂූ ජසීරයින් රශයාගේ බ්ලොඩ් වස්ටික අමාස්කෝ පසේහ මගුන් හමලා දෙවිධානකං අදී බඩ් වොස්ටෝග ගාමිකොෆ්වා රශයාගේ අස්කරීකනුගේ ෆ්ලීටා මිපද වරක්ගෙන වසීලත බොඩු නොරක්කල ගෙතරෙන් හුෂලිගින් දානකං ඉගින් එබදේ ටයිෆොන් මිසල්තවගේ සබුන් දෙ මිගොතම් මිකං කුරිය දාතීවේ මියොති රශයාය ජපාන අදමද වර බොඩු වාංකමේ කුරිමතිවගෙන් ගොස්වාදී මිකමග තෙරේග මාජයෝදිය කංකං අලුන් අනෙක් කොනගෙන් නගා එකමගේ මච්චවස් මිහාර මියතිී වාද උපෙදී අනෙක් බොඩු ජවාාවෙන් හිංගා හිසාබංහම හුරිහාකමේ ගොස්වකම් වනි පාහා කුරවිගෙන් ගොස්වා ජපාන්ගේ මියතු බොඩුවද සනයි ටැකයිචීගේ සියාසතු මියයුද්ගතුම් රශයාක පරාතුම් භයංකර වාවේ කුරිල් ජසීරාතවගේ මස්සලයාගා මිහාරම උපදිි පමියෝ කංකවගේ මච්ච රශයාක පරාතුන් දූදී දූදිනුගේ වෙස්කාහ සියාස දෙදෙන් කුරියෙන් නුනෙරේනේ කම මීගකුරින් පාහකුරවිගෙන් දිය රශයාය ජපානා දෙමෙදු උපදි පෝයි මිපද කියාල්ත පාතුමා බොඩු වාදයාග තෙරෙන් එකකොම් මච්ච රශයන් භාවතක දූදිනුන් ඒ කුරිය නිරිපාණ කමක්කමග කුරල් ජසීරාතයකි ජපානුක ජසීරාතය ගොතුක ජපාන

0: المرح.
1: අංගෑදී උගන්නෑදී මුනිෆෝයි ෆිල්වා දිනුමුග
2: තෙදුවරිකම්මායකු
1: එකුවරිකමායකු
2: ඒරුවෙස් මිහාරුවෙස් රයිතුන්නායකු රයිතුන්නා එම්මි ගාතුග දිවහිරාච්චයක අඩු
1: එංහා සතරස්තේක සාලිස් නුවේ කිලෝ හර්ටස් මීඩියම් වේව් අඩ්ඩි හනුවෙන් මෙග හර්ටස් FM බෑන්ඩ්
3: ರಾಜ್ಯಕ್ಕೆ ಕೊಮ್ಮೆ ಹಿಸಾಬೆಗ ಹುರಿಗೆ ಬೆಸ್ ಎಸ್ ಅಗೆ ದೆಕ್ಕುಮ ಕಾಣುಲ ಪಿಎಸ್ಎಂಗೆ ಚೆರಲ್ತ ಫೋನು ಅಡುವ ಹಾಲ ಬಲಾಲುಮ ಫಸೇಹ ಗೊತೆ
4: ಪಿಎಸ್ಎಂ ಎ
5: ದಿವೆರಾಜ್ಯಕ್ಕೆ ಅಡ ದೀನುಗೆ ಅಡು ಅದಿ ದಿವೆ ಎಫ್ಎಂ ಬೆಸ್ ಅಡುವ ಹಾಲ ವೇಣೆ
3: ಟಿವಿಎಂ ಎಸ್ ಟಿವಿ ಅದಿ ಪಿಎಸ್ಎಂ ನ್ಯೂಸ್ ಬಲಾಲುವೆ
4: ಪಿಎಸ್ಎಂ ಎ
5: ಐಒಎಸ್ ಅದಿ ಆಂಡ್ರಾಯ್ಡ್ ಫೋನ್ ತಕುಂ ಡೌನ್ಲೋಡ್ ಕುರವೇಣೆ
3: ಪಿಎಸ್ಎಂ ಎ
5: ಅವಹ ಫೋನ್ ಡೌನ್ಲೋಡ್ ಕುರಪ್ಪ

0: ගඩින් රේගන දිහකට තිරිස් අසෝමතයකෙන් දොනි දිවි රාජ්‍යය ගඩු
1: මේ ෆනරාරු මතේ ගුමරු ෆ්‍රය හස කුරේෆාව ප්‍රෝග්‍රාමේ මේ ප්‍රෝග්‍රාම් ගා ෆනරහරු දශක කොඩ කොදිනාන්න ගොලේ අඩා වාහක හුරුම් එකශේකෙන් වේ
2: ෆිල්මී දුනිය
0: Assalamu alaikum. Film taka series taka adi munifu filu adinum ge daira shagur wadannawa emmi habe fuluna ufa ver wagutu kolakan edi. Filmi duniya ga ti abe fuluna ek wagutu kolen heida kolla mi hafta ga bismi baddal kurani algon aziza faruk. Tafa jon ratauge tafa taringe film taka series ta ti abe fuluna marhaba ki uma wani tayyar wefa. Efa da film taka series taka mi hafta ga bis algon mi balalana. Mi haftaga program mi fashani warang higam reet lavekum mi lavaga harakat terwe fawani kuri ge mashhur film tarin kamawa aishat shirani adi egiturum musa zakaria

0: කන්ට්‍රෝල් අස්කරී ගතුන් මෙහාරමති ඇමරිකන් අත්ලාපකමක පාහා කොරගෙන් එබදේ මෙහෙමකන් ඔබ්වානික බෝල්ටික් කණ්ඩුක මිදාදි පහකුන් හිඟාදිය කුරිමතුලුන් තකේ අදී හමලා බදුලු කුරුන් තකේ නූකමග වියස් එවස් වර බොඩු වාංකමක ගොතුක පාහා කොරගෙන් එබදේ වකින් හාසකෝ ඩේනිෂ් නොත ඩෙන්මාර්ක්ගේ හෙලිකොප්ටර් තක රශ්යාගේ කණ්ඩුගේ ඔලොන් තක දෙමෙදු හම කුරිමතුලුන් තකේ හිඟාන හිසාබක් ගාත අස්කරී ඔලොන්තන් අන්න මුන්දාතිීවේ මේ මිකමුග වර බොඩු කම්බොඩු මේ ගොතුක රශියයාගේ පරාතුම වෙස්වේ පාහ කොප්වා ඩෙන්මාර්ක හෙල්කොප්ටර තකුන් එකත රශියයාගේ කණුග ඔලන්තක ජෙස්සුම් කුරුමුගේ අමල්තක හිංගමුගේ බදාකමශා කුරිමතුම හිංගාෆිකම ගවානව මී දැන් නේටෝගේ මෙම්බරු ගෞමකා රශියයා දෙමෙදු හිඟානි කුරිමතුම ගොතුක ඒකංකම් වෙගෙන් දාන එකම රශියයන් භයන් කොරමුන් අදීතුර පාහ කොප වේ මිපදහල්තක කංකන් නුදියුමට්ටකා කුරංජහේන හම හුරිහාකම සමාලුවේ දෙපරාතුම් වෙස් එකමග මච්චක් වාහක දැක්කෑන් කමග වියස් එකංකන් කුරම්බී කමග එහ නුම් කමග වානම ඔළුමකුන් නුවත නේගුමෙක් තෙරේක හිඟා කමෙක සාමුම් වෙ සමා කුල්ලි හමල බදුල් කුරුම ෆෙසිජ් කමග වානම එකමග නුරක්කා සරහද්දී ෆෙම්බර්ග හම වරක් බොඩක් පුලාවගේ හිඟාදාන එකමග රශයාග පරාතුම් වනී එකං එගොතා බයංකොප්වා
1: නාසිම් වරපඩ ශුක්‍රයන්ගේ හිස්සා කලි මාලුමත මේදුගේ දුනිය කලගේ ප්‍රෝග්‍රාම් කාමි බලාලි හංගුරාමත කාමියක් කරුමක බොඩෙති පාරුතක කොරිමති වමුන්දා ගොන්ජහොන් මේ මවලුවා මුහිම මවලුමත කෙලවන්කම්ගේ උම්මීද් ගව කියලා නම් අස්සලාමු අලයිකුම්.

එහෙම එගොතුන් ප්‍රථම පිලාත්ස් අරිහ ඉසක් ෆන් ගෙන්දෙවනි ගෙන්ගොස් මි තොහමත කරේ කොමෙක ඉසක් ෆන් මිදේ වි ජවාබ් හගියතු දෙමි වි ගොත කි මි බයන් ෆත කො ලේ ෆවා ගොතුන් ඉගොත කව වෙස් රස්ග ෆන් ක මි ග මි ඉසක් ෆන් කොෂේ එකම කරේ ක බෝන කරේ එයි ඉසක් ෆන් ගේ ජවාබ් එයි කොමෙ කොත වෙස් දුනියෙ ගේ වෙස් කහල බේනුමෙන් එයි බේෆුල නෝන් ක එනේ එංගෙ එංගෙ ජෙහෙමෙම එන දෙන් මි නෙකුමෙ වාකේ කි යහුදින ඉසක් ෆන් ගෙන්නවා යහුදින දන්නනි තිමන නායක එක්ගොත කවස් එනේ කි හා වරුගොද කුෂෙ කොෆා මිහ කමක සාබිත නොවේ හම එනේගේ මච්ච එපද බොඩු අදබෙ දිනුම කණ්ඩේලේනේ එම්මෙ හෙක්කෙ වෙස් තිමන එක ෆෙන්නා කෂේ නැතෙ එහෙන් කිය එහෙන් මේ එවහක දෙකම ෆෝ කොමෙකස් ඉසක් ෆන් මේ රස්ක ෆන් දරබාරන් කොමෙකස් ඒ මහකමෙන් නිකොමගේ නිකොම වඩා ඇති හැම මේ බරිය වෙගෙන වා බේෆ්ලෙග් උතුග දෙන් එහෙන් කම වියස් අනිකාව සල්ගොල්මෙන් නේගෙන මේ උරිමස් මේ එවහක දෙක ෂේක් ඉබ්‍රාහිම් අද සදේස්ත මුසලම රස් ෆා කරේ ෆදෑ යහුදින් දෙන් හම රේවි කොම්මු ගුතෙන් හදා ෆවස් ඉසක් ෆානුගේ දොස්තු වාද මතක දෙන් අගුණ මිතක ෆහ කර අනෙ නුක්තයකි දෙන් යහුදින් මි ඉසක් ෆානුගේ ખાસ බද්දලුමුගේ එනග හවාරින් නැහක බද්දලුමුගේ තෙරේක ඒතන බයකු ෆොණුවා ඉසක් ෆානු මි අතුලාගෙන කොම්මු ගුත කොම්වස් ඒ කන් කුරන්ති බයක හවාල් කරුමන් නිමි නිමුගේ වාකේ බාදේ මේකතරේක හිඟාදිය වර තෆාත් දෙකම හගිගතු ගාගුණු මිතක ධන්නවාද බැනුමන එයි කුරිවිස වුණු වාහක දක්වම දියරක ෆාහකෝ දේත මසේ කුරින් මි නසාරයන් එමිහුන් ඉසක් ෆානකි එයි ඉලාහකෙ බොණුමායකුග එකමක එමිහුන්ගේ ඉංජීතහුග දෙන් ඉසක් ෆාන් සොලීබෙන් අරුණු මසරා බේකුන් දක්කා හොරි වාහකේකි දෙමස් ෂේක් ඉබ්‍රාහිම් දේශා කුරි ෆදෙන් එගොතක වෙස් ඉලාහක නිසබෙ කොෆ බොණු එකශීග වාහකේනු ඉලාහකෙ බොණෙ දෙන් එමිහුන් ඉසක් ෆන බේගොන් දෙක වාගතව ඉරායි කම කෂ ගබුද නුකර සබක ඒ ඉන්සානෙක්ගෙ හයිසියතුන් කරවණු කන දෙක කබයක් එහෙම ඒ ගොතුන් මි එකේ කෙන් ජීතවක මෙ වාගත බෑන් කොෆ හම එමිහුන් අතුන් ලේ ෆොරි ෆයිතවක මිහාර මං ගබුල් කර ෆයිතවක আদি අගොන් මෙන් කුරින් වෙස් දන්නා ෆි මිහාර මෙන් ෆයිතවක කි හගීතුග එවස් අගෙන් හොරි ෆයිතක නෝනෙ සබක එමිහුන් එමිහුන් නෙස් එබ්බේ කොනෙ බේක ගබුල් නුකර එහෙම වර හොරි ෆයිතක එ ෆත් අන ෆද හා බර තෆාතු සෙ බොරි එහෙන් නමස් අගොන් මෙන් දන්නා මිහාරුගෙ හම ඒ නසාරයන් වෙස් ඒ ගබුල් කොගෙන් තිබි ඒක හොරි වාහක තවගස් ෆෙන්නන් හොරි ගොතුම් බදාරුග ඒ මි රේග කන්දත්ත දිය ගොතුම් වෙස් කොමෙකස් ඒ රේවුන් ගන තරෙන් ඉසක් ෆාන හොදුම එමිහුන් ඇස් ඒ වාකේ කි රෝමන්ග ලෂ්කර නොත ඒ ෆොන විබේක ඇස් ඒ කන්ත කුරන් ෆෙෂිම ඉසක් ෆාන වරබඩ මසේ කුරේ විකම ලේ ෆේ බොහරි එමිහුන් ෆයිත් තවග එමිහුන් ගේ හවාරින් ගේ මි හෙදුන් කොළු වාකේ තුරුකරවෙන් තිබේ නොත එමිහුන් මි තුරුකරවෙන් තිබේ හෙදුම එනු මෙසේ චි දිවිකාලා ෆෙස් දිෆාව මටක හතියාර හොදුම වාක මේ ඉසක් ෆන විදාලකම මින්ජිතවක ලේ ෆේබෝරි එමෙම දෙන් අදි පහකරේ ගොතුක යහුදීන් ගේ ෆාරවරිකම එගතෙන බෙන් හවාරි වේකලම් බේති බේකම විසිබade එහෙම මි වාහකත මි ખાસකම් මි දෙනුක්තාග තරෙන් එනුක්තාක බෙහ ගොතන් මි ඉල්මෝරි මිකම බෙහ දිරසක් කර බේ ෆන විදාලවනි ඉසක් ෆානකි ඉලාහකම ග වණි නම කි වෙහියේ එකලෙක් ෆානක නෆ්සු දිෆා කරෙවුම ටක අද ඉන්සානු තෙහෙගේ කිබෑ සලෑම එහා වරගොද බොඩ එහා බොඩ මසක දෙ කොරේ එක් එක ලෙක් ෆනක හවාරන්න එමිහුන් එහෙන් එච්ච නැතිය හතියාරු නැවතුක වාහකම දක්ක එහෙනම හෙදුම් ලෑග හොන්න හෙදුම් විකාල සතියාර හෝදාශ ඒ මාන කාරම මිතිබි නොරක්කල් ගොතරේග හරම විජහ සලෑම එහම එමිහුන් හඟුරාම කොරමටක කොමස් ගොදකුන් කොමස් එච්ච හෝද වෙජේ එමම එකන් එ කොරෙවි කීවේයේ එහෙම මි දිමා වාහකන නිසක් ෆන් ඉලා හෙක්කම වන්න ඉලා හෙක්ගේ වාහක දක්කාර හරම එම එස් කබෝ කුරන් ඒ ෆොරි හම ෆරාතක එහෙම ෆරාතෙක්ගේ බේනොම ෆරාතක නෝන්නාන හම ගෙනම ඉලාහවන්තකමගේ සිෆ හොරි එවස් ෆරාතක අගුණමෙන් කබෝ කුරා ගොතක අල්ලා නොන් එහෙම ෆරාතේ නොවේ එහෙම ඉලාහකෂ ඒ කම කොම ගොතේස් බේනොම නොවන ඒ එකශීක වකම කෂ නොවන දෙන් අනෙක්කම කි මෙබුනා හැම එක හම එගොත මීහුගේ සලාමත ටක ඉසක් ෆානුගේ වෙස් අදි හවාරින්ගේ සලාමත ටක එකේකි හවාරිය බේකලුන් එ බගීචාගේ තෙරේග වාහක අන්නන් එකි සන්තනුග බේ තිබ්බි මේ එරේග එක වගෝතහුග ඒ අන්න මිහුන්ගේ ෆාරවරි කමට්ටක එහෙම ඒ ෆාරවරින් බෑ තිබ්බෑගෙන් මිකන්තද කුරිවාක ඒ මිහුන්ගේ ඉංජීතෝගස් ලියපුරි වාහකතක එක ඉංජීතෝග ඒ මි

0: ගඩින් ෆතිහ් හතර ගඩි 30 මිනිට් මේ දිවි රාජ්‍ය ගඩු.
1: හිදායතුගේ මගුදායතු